0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me arambavanne SBS Kwan Vidulie Sinhala Sevayai. Kwan Vidulien Antarjaliyen saha Jankama Durakathanen.
2: Subama suba udesanak kila piliganna oba siru denama ada. Brahaspatinda dine. SBS සිංහල සජීවි වැඩසටහනට ඉතින් අද මැයි මාසේ 28 වෙනිදා මැයි මාසෙත් අවසන් වෙන්න බොහොම ළඟයි. ඉතින් අද බ්‍රහස්පතින්දා දිනේ SBS සිංහල සජීවි වැඩසටහනෙන් විශේෂාංග ගණනාවක්ම අපි ඔබ වෙත ගෙනල්ලා තිනවා. හැබැයි මොනවද කියලා බලන්න කලින් සුපුරුදු පරිදි අපි කැමති මේ වැඩසටහන විකාශය කරන භූමියේ ආදිවාසී ජනතාව පිළිගන්න. අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ මෙල්බර්න්හි SBS ගුවන්විදුලි මැදිරි සංකීර්ණයේ සිටයි. වැඩසටහන ආරම්භයේදී අපි විකාශය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික හිමිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කුලින් ජාතියේ උරුංචරි වොයිවරුන් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපගේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙනෙන මේ මෙල්බර්න් භූමියේ සියලුම ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සංදිදූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන්ටත් අපගේ ගෞරවය පුද කර සිටිනවා. ඉතින් අද දවසේ අපි ඔබට විශේෂාංග රැසක්ම ගෙනල්ලා තිනවා. ඉතින් ඕස්ට්‍රේලියාවේ රීකන්සිලේෂන් වීක් එහෙම නැතිනම් මේ සංහිඳියාව ගැන කතා කරන සතිය ඊයේ දිනෙන් ආරම්භ වුණා. ඉතින් ජූනි 3 වෙනිදා දක්වා මෙය පැවැත්වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විශේෂාංගත් අපි ඔබ වෙත SBS සිංහල සේවය විදිහට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ඇබොරිජිනල් ජනතාව නියෝජනය කරන ඇබොරිජිනල් දජය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන් විශේෂාංගයකුත් අද දවසේ වැඩසටහන අතරතුර ඔබ වෙත ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි අමින් පෙරගෙන වැඩසටහනොත් SBS සිංහල වෙබ් අඩවියට ගියොත් ඔබට සවන් දෙන්නට පුළුවන්. හොඳයි, ඉතින් ඊට අමතරව අපිට දැනගන්න ලැබෙනවා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විචිත හේරත් මහත්මයා නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ මිල සංචාරක නිරත වෙනවා කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් තොරතුරුත් අපි වැඩසටහන අතරතුරදී ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, ඉතින් දවසේ වැඩසටහන ආරම්භ කරන්නේ සුපුරුදු පරිදි ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. ඉතින් අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්න සූදානම්ව ඉන්නවා තිසරණී විජය බණ්ඩාර සිඩ්නි නුවර ඉඳලා. එනම් ඉතින් අපි මෙදිරිය බාර කරනවා තිසරණීට අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්න.
3: අද මැයි 28 වනදා බ්‍රහස්පතින්දා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම තිසරණී විජය බණ්ඩාර. සිරස්තල රැකියා සොයා ගැනීම ආශ්‍රිත සේවාවලට ඉතිහාසය ගෙනා විශාලතම ප්‍රතිසංස්කරණය නිවේදනයට දේපල ආයෝජකයන් සඳහා නව බදු වෙනස්කම් හඳුන්වා දීම. අද පළමු කාණ්ඩයේ දියවැඩියාව ප්‍රමාද කළ හැකියැයි පැවසෙන නව සත්කාරයකට ඔස්ට්‍රේලියාවේ අනුමැතිය. ඉබෝලා ව්‍යාප්තිය මැඩලීමට කැනඩාවෙන් නව සංචරණ සීමා. සංක්‍රමණික කටයුතු දින 90ක් නවති. ලෝක කුසලන රග්බි ලීග තරඟාවලියට රජයෙන් ඩොලර් මිලියන 12.4ක්. දැන් පුවත් සවිස්තරව. වසර 30ක කාලය තුළදී ඔස්ට්‍රේලියාවේ රැකියා සොයා ගැනීම ආශ්‍රිතව සපයන සේවාවලට ගෙනෙන විශාලතම ප්‍රතිසංස්කරණය රජය විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ස්තර තුනක නව පද්ධතියක් ක්‍රියාවට නැංවෙනු ඇති. මෙම වෙනස්කම ඔස්සේ තනි පුද්ගල අවශ්‍යතා මත උපකාර ලබා දීමට අපේක්ෂා කරනවා. මේ පිළිබඳ අදහස් දැක්වූ රැකියා කටයුතු පිළිබඳ ඇමතිනි ඇමන්ඩා රිෂ්වර්ත්.
4: The way providers are paid means they are incentivized to focus their efforts on those who fit this narrow profile rather than supporting everyone on their caseload. And people with more complex barriers to employment simply get put in the too hard basket, what's known in the system commonly as parking. 20% of the Workforce Australia caseload has been stuck in the system for over 5 years. This figure is just too high.
3: දේපල ආයෝජකයන් සඳහා නව බදු වෙනස්කම් හඳුන්වා දීම අද දින සිදු කෙරෙනවා. ඒ අනුව නෙගටිව් ගියරින් සහ ප්‍රාග්ධන ලාභ බද්ධ හේවත් කැපිටල් ගේන්ස් ටැක්ස් වැනි බදුවලට මෙම වෙනස්කම් අදාළ වන අතර අද දින පාර්ලිමේන්තුව හමුවේ සම්මත වනු ඇතැයි අපේක්ෂා කරනවා. ලෙබ පනත් කෙටුම් පතට ග්‍රීන්ස් පක්ෂයේ සහය හිමි වන නමුත් ලිබරල් සඳහනය ඊට විරුද්ධත්වය පළ කර තිබෙනවා. දැරිය හැකි මිලකට නිවාස ලබා ගැනීම සහ පරම්පරාතර ආදායම් වෙනස අඩු කිරීමට මෙම බදු වෙනස්කම් නිර්මාණය කළ බවයි වඩාගාරික ජිම් චාමර්ස් කියා සිටියේ. පළමු කාණ්ඩයේ දියවැඩියාව ප්‍රමාද කළ හැකියැයි පැවසෙන නව ඖෂධ සත්කාරයක් සඳහා ඔස්ට්‍රලියාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. රටේ ඖෂධ නියාමනය සිදුකරන ආයතනය වන තෙරපියුටික් ගුඩ්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් විසින් ZEALD නම් ඖෂධය සඳහා මෙලෙස අවසරය ලබා දී ඇත්තේ පළමු කාණ්ඩයේ දියවැඩියාවේ ආරම්භක අධියරේ පසුවන වැඩිහිටියන්ට සහ වයස අවුරුදු 8 සහ ඊට වැඩි ළමුන්ට පමණයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් අග්න්‍යාශයට එල්ල කරන ප්‍රහාරය මන්දගාමි කිරීම මෙම ප්‍රතිකාර ක්‍රමයේදී සිදුවෙනවා. එවිට ශරීරයට දිගු කලක් ඉන්සියුලින් නිපදවීමට හැකි. සති දෙකක් සඳහා වන මෙම ප්‍රතිකාරය මගින් දිනපතා ඉන්සියුලින් එන්නත් හෝ පොම්ප කිරීමේ අවශ්‍යතාව වසර දෙකකින් පමණ ප්‍රමාද කළ හැකි බව විශේෂඥ මතයයි. දැන් විදෙස් පුවතක්. ඉබෝලා වෛරස ව්‍යාප්තිය අවම කිරීම සඳහා කැනඩාව විසින් නව සංචරණ රීති හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව වෛරසයෙන් බලපෑමට ලකූ රටවල සිට කැනඩාවට පැමිණෙන සංචාරකයන් දින 21කට නිරෝධායනයකට ලක්වනු ඇති. මෙම සංචාරක කුලකයට කැනේඩියානුවන්, ස්ථිර පදිංචිකරුවන් සහ මෑතකදී කොංගෝ ජනරජයේ, උගණ්ඩාවේ හෝ දකුණු සුඩානයේ සිටි අනෙකුත් සංචාරකයන් ඇතුළත්. කැනේඩියානු සංක්‍රමණික කටයුතු පිළිබඳ ඇමතිනිය පැවසුවේ මෙම රටවලින් පැමිණෙන්නන් සඳහා වන සංක්‍රමණික ක්‍රියාවලියද දින 90ක් සඳහා නවතිනු ඇති බවයි. දැන් ක්‍රීඩා පුවතක්. මෙම වසරේ ඔක්තෝබරයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි ලීග තරඟාවලිය සඳහා ඇල්බනීසි රජය $12,12.4 million අරමුදලක් නිවේදනය කර තිබෙනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරඟවලට පෙර සිටම ජාත්‍යන්තර තරඟ සත්කාරකත්වය දැරීම සඳහා ඕස්ට්‍රේලියාව සතු හැකියාව පෙන්වීමට මෙම මුදල් උපකාර වනු ඇති බවයි ක්‍රීඩා කටයුතු ඇමතිනි අනිකා වෙල්ස් කියා සිටියේ. පුවත් සමාප්තයි. දිනපතා පුවත්වලට සවන් දෙන්න sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.

0: ශ්වසන ආශ්‍රිත RSV වෛරසයෙන් වඩාත් අවධානමට ලක්විය හැකි පිරිස ආරක්ෂා කිරීම සඳහා ෆෙඩරල් රජය වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට නොමිලේ RSV එන්නත් ලබා දෙන බව නිවේදනය කළා. මේ සඳහා රජය ඩොලර් මිලියන 445ක පිරිවැයක් දරනවා. වයස අවුරුදු 75 සහ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට සහ වයස අවුරුදු 60 සහ ඊට වැඩි ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ට මැයි 15 වෙනිදා සිට නොමිලේ මේ ප්‍රතිශක්තිකරණ වැඩසටහනට සහභාගී විය හැකි. එමගින් එක් එන්නතක් සඳහා ඔවුන්ට ඩොලර් 300ක පමණ ඉතිරියක් හිමිවනවා. අද කාලින විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි. වසර කිහිපයකට පෙර සූසන් ඩුවල් RSV රෝගින් පෙළුණු විට ඇගේ රෝග ලක්ෂණවල බරපතලකම ඇයට විශාල කම්පනයක් ඇති කළා.
1: I had RSV nearly 3 years ago and I've never been so sick in my life. I had COVID twice before that, but this was nothing like COVID. I was very sick for a couple of weeks at least. And nothing helped.
0: ශ්වසන සමමුහුර්ත වෛරසය නොහොත් respiratory syncytial virus RSV යනු සම්ප්‍රතිශ්‍යාව හෝ ඉන්ෆ්ලුවෙන්සා ලෙස වර්ධවා වටහාගත හැකි සුලභ හා බහුල ලෙස බෝවන ශ්වසන වෛරසයක්. නමුත් රාජකීය ඇඩිලේඩ් රෝහලේ මහාචාර්ය හියුබර්ට්ස් ජස්මන් පවසන්නේ වයෝවෘද්ධ වැඩිහිටියන් සඳහා RSV සැලකිය යුතු සමහර විට ජීවිතයට තර්ජනයක් ඇති කළ හැකි මට්ටමේ අවදානමක් ඇති කරන බවයි.
2: This virus is more infectious, more dangerous than influenza. So it is a very serious illness, and what puts these older Australians that we just mentioned at high risk is their risk of getting lower respiratory tract infection, which is the other word for pneumonia, admission to hospital, intensive care and death.
0: මෙම අවදානම් වලින් වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් වඩා හොඳින් ආරක්ෂා කර ගැනීම සඳහා ෆෙඩරල් රජය මැයි 15 වෙනි දින සිට වයස අවුරුදු 75 සහ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට සහ වයස අවුරුදු 60 සහ ඊට වැඩි ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ට නොමිලේ RSV එන්නත් ලබාගත හැකි බව නිවේදනය කළා. පසුගිය වසරේ ෆෙඩරල් රජය ගර්භණී කාන්තාවන් සහ ලදරුවන් සඳහා වන ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට RSV එන්නතත් එක් කළා. අනෙකුත් අවධානමට ලක්විය හැකි ඔස්ට්‍රේලියානුවන් සඳහා මෙම ප්‍රතිශක්තිකරණ වැඩසටහනට නොමිලේ ප්‍රවේශය පුළුල් කිරීම සඳහා වසර 5ක් සඳහා රජය දැන් අතිරේක ඩොලර් මිලියන 445ක් වෙන් කර ඇති බව ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් පවසනවා.
3: Expanding the National Immunisation Program, just as expanding the Pharmaceutical Benefits Scheme, is all part of our job to ensure that Australian patients get access to the world's best medicines and vaccines at affordable prices.
0: RXP ලෙස හඳුන්වන මෙම එන්නත ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 17ක ගෝලීය සායනික අත්හදා බැලීම් වලින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. RSV ආසාදිතයන් වාර්තාගත ලෙස වාර්තා වූ වසරක් ලෙස සලකන 2025 දී රටපුරා රෝගීන් 177,000කට වඩා වාර්තා වූ අතර ඉන් වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් ගණන 40,000කට අධික වුණා. සාමාන්‍යයෙන් මාත්‍රාවකට ඩොලර් 300ක් පමණ වැයවන මෙම ජීවිතාරක්ෂක එන්නත වසර ගණනාවක් ආරක්ෂාව සපයන බව වෛද්‍ය ජස්මන් පවසනවා.
2: Protection of this vaccine is in the order of 80-90% from those complications, which is unheard of, better than many other vaccine, better than the flu vaccine. And the other good thing about this vaccine is it lasts almost 3 years in protection, maybe longer, we don't have the data yet, whereas influenza has worn off after 5.5 months. That vaccine. So it's a really important addition to the vaccine landscape.
0: ඔස්ට්‍රේලියාවේ පෙනහළු පදනමේ මහාචාර්ය ලූසි මෝගන් පවසන්නේ ඒ එකම වෛරසයට අදාළව දරුවන්ට ප්‍රතිශක්තිකරණය ලබා දීම සඳහා බහුලව භාවිතා වන එන්නතට වඩා වෙනස් බවයි.
4: Is a vaccine that's called an adjuvanted vaccine. So this is a vaccine that's been developed with some special extra ingredients that boost the waning immunity that happens as we get older. So this particular vaccine is particularly for older people.
0: වයස්ගත ඔස්ට්‍රේලියානුවන් අතර ඇදුම, හෘදයාබාධ හා දියවැඩියාව ඇතුළු නිදන්ගත රෝග තත්ත්වයන් ඇති අයට RSV ආසාදන අසාධ්‍ය වීම හා රෝහල්ගත වීමේ අවදානම වැඩි වෙනවා. ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ට නොමිලේ මෙම එන්නත ලබාගත හැකි වයස අවුරුදු 60ක්. ඔස්ට්‍රේලියාවේ මුල් ජාතීන්ගේ වැඩිහිටියන් අත්විඳින ශ්වසන රෝගවල බැරෑරුම් බවට මේ කදිම සාක්ෂියක් බව මහාචාර්ය මෝගන් පෙන්වා දෙනවා.
4: Aboriginal Australians and those of Torres Strait Islander background are also at risk of getting very, very sick from RSV at a younger age than non-Aboriginal and Torres Strait Islanders. And so it's recognising that they're at particular risk of getting very sick from this virus, that the vaccines being funded under the NIP for younger Aboriginal and Torres Strait Islanders.
0: සමීපයේ ජීවත් වීම හේතුවෙන් වැඩිහිටි සත්කාරක සේවා සපයන්නන් මගින්ද දරු මුණුබුරන් සමග කාලය ගත කරන වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන්ට ඒ මගින්ද RSV වැළඳීමේ වැඩි අවධානමක් තිබෙනවා. කෙසේ වෙතත් දරුවන්ට සහ තරුණ අයට මෙම රෝගය අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ ඉඩකඩ බොහෝ දුරට අඩුයි. බොහෝ පවුල්වල තම දරුවන් රැකබලා ගැනීමට මුත්තණුවන් සහ මිත්තණියන් වෙත යොමුවන නිසා ඔවුන් නිරෝගීව තබා ගැනීම වැදගත් බව මහාචාර්ය මෝගන් පවසනවා. රෝහල්ගත නොවන මට්ටමට මේ ආසාදනය වැළඳී සුවවන වැඩිහිටියන්ට සති ගණනක් RSV වෛරසයේ බලපෑමට ලක්විය හැකි බවත් එමගින් සත්කාර අවශ්‍යතා වැඩි වී ඔවුන්ට අනෙකුත් අතුරු අවහිරතා ඇතිවිය හැකි බවත් ඇය පෙන්වා දෙනවා.
4: And takes them out of circulation. They can't look after grandchildren. They may not be able to look after themselves, and so their families might need to step up and look after them. So being able to protect those older Australians from a severe respiratory viral illness helps keep our communities ticking over.
0: RSV සහ උණ එන්නත් එකවර ලබා දිය හැකි අතර සෞඛ්‍ය වෘත්තිකයන් වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්වසන රෝග සඳහා ශීත ඍතුවේ උච්චතම සමයට පෙර එන්නත ලබා ගන්නා ලෙසයි. සුදුසුකම් ඇති අයට දේශීය වෛද්‍යවරුන් ප්‍රතිශක්තිකරණ සායන ඇතැම් ඔසුසල් සහ ආදිවාසී සෞඛ්‍ය සේවා හරහා RSV එන්නත ලබා ගැනීමට හැකි. තමා අත්විදියාකාරයේ දරුණු බලපෑම් වලින් ආරක්ෂා වීමට අනෙකුත් වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව ලැබීම ගැන කෘතඥ වන බව Susan Dwal, Avasan Vashen, Pavasar Sitya.
1: I hope I never get it again, and I hope everybody who's eligible will take up the opportunity and have this vaccine because it's a life changer.
0: SBS ප්‍රවෘත්ති සඳහා Angelica Wade සහ Genevieve Lamont විසින් ගෙන වාර්තාවක් ඇසුරෙන් SBS සිංහල වෙත සම්පාදනය කළේ කසප සෙනරත්. ඔස්ට්‍රේලියාවේ සහ ලෝකයේ සිදුවන සිදුවීම් පිළිබඳ ගෙනෙන කාලින විග්‍රහයන් සඳහා පසුව සවන් දෙන්න SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: SBS සිංහල සේවේ විශේෂාංග දැන් Facebook තුලනොත් පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට.

0: ඔස්ට්‍රේලියයා එක්ස්පලේන්ඩ් නව සංක්‍රමණිකෑන්ට නිවාස සෞඛ්‍ය රැකියසා තවත් බොහෝතය පිළිබඳ තොරතුරු සමගින් උදව් කරයි. පිවිසන්න sps.com.au/australiaexplained. SBS වෙබ් අඩවිය ක්‍රීඩාපිටුව ක්‍රීඩා ලෝලින් සඳහා අංක එකේ ගමනන්තයයි. පාපදී මෝට රජධාවන තරඟ ලෝකමල්ල ක්‍රීඩා සහ තවත් බොහෝතේ පිවිසන්න sps.com.au/sport. ඉන්සයිට් අනිකයි කතා නොකරන මාතෘකා විවාද කිරීමට සමත් SBS හි සම්මානලාභී රූපවාහිනී කාලීන වැඩසටහන SBS රූපවාහිනියෙන් අඟහරුවාදා රාත්‍රී 8:30ට සහ ඔන් ඩිමාන්ඩ් වෙතින්. විශිෂ්ට ගුරුවරුන් සමවිටම සිසුන් දිරිගැන්වීමේ ක්‍රම සොයමින් සිටියේ. ගුරුවරුන් සඳහා විෂයමාලා පෙළගැස් වූ අන්තර්ජාල මාධ්‍ය SBS Learn sps.com.au/learn වෙත පිවිසෙන්න. SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයාගන්න පිවිසෙන්න sps.com.au/guide වෙබ අඩවියට. ජාතික වාර්තා චිත්‍රපටවල සිට සම්භාව්‍ය සංස්කෘතික චිත්‍රපට දක්වා ලෝක මට්ටමේ නාට්‍යවල සිට හාස්‍යයේ සොඳුරුතම තැන් සොයා SBS වයිස්ලෑන්ඩ් රූපවාහිනියේ 31 වැනි නාලිකාවෙන්.
1: SBS Audio.
0: ඔබට අවශ්‍ය රිද්මය හඳුනා ගන්න ප්ලේ බටන් එක ක්‍රියා
2: කරන්න.
3: SBS Chill.
4: SBS Pop Asia. Non-stop Asian pop.
5: Can you describe that feeling for people who haven't experienced it?
6: SBS Hindi උපලබ්ධ කරවාතා හේ.
7: Far from the partisan politics.
0: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබේ සිතකිවලට ගැළපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සූදානම්. SBS Audio app download කරගන්න.
1: sbs.com.au/audio.
8: හොඳයි, ඔබ නැවතත් එකතු වෙන්නේ SBS සිංහල සජීවි වැඩසටහන සමගින්. ඉතින් අපිට විශේෂ ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. පසුගිය කාලයේ මේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සංචාරක නිරත වෙනවා කියලා. ඉතින් මෙහි ඇති වැදගත්කම මොකක්ද කියලා අපි හොයා බලන්න හිතුවා. ඉතින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ දිනවල නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ මේ ෆොරින් මිනිස්ට්‍රි එක කියන විදිහට මේ සංචාරය 2026 මේ 26 සිට ජූනි 3 වැනිදා දක්වා පැවැත්වෙනවා කියලා තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. මේක මේ නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියානු රජයන්ගේ ආරාධනයකට අනුව සිදුවෙන නිල සංචාරයක් කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් මෙම සංචාරයේදී විජිත හේරත් අමාත්‍යවරයා නවසීලන්ත විදේශ අමාත්‍ය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සහ ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය පෙනී වොන් සමග ද්විපාක්ෂික සාකච්ඡා පවත්වන්න නියමිත වෙනවා. ඉතින් මේ සංචාරයේ නවසීලන්ත කොටස ටිකක් විශේෂයි කියලා අපිට හිතෙනවා. මොකද මේ 2014 වසරෙන් පසුව නවසීලන්තයේ නිල සංචාරක නිරත වෙන පළවෙනි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා විජිත හේරත් මහතා බව නවසීලන්ත රජය පවසලා තියෙනවා. ඉතින් මෙහි තවත් වැදගත් සිදුවීමක් වෙන්නේ මේ වෙලින්ටන් නගරයේ ශ්‍රී ලංකා හයි කමිෂන් එක ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් නිල වශයෙන් විවෘත වෙනවා මේ සංචාරය අතරතුර. ඉතින් දෙරට අතර ආර්ථික සබඳතා වෙළඳ කටයුතු පුළුල්වීම සඳහා මෙය හොඳ අවස්ථාවක් බව නවසීලන්ත පාර්ශවයෙන් පවසනවා කියලා තමයි අපිට තොරතුරු දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඕස්ට්‍රේලියාව පැත්තෙන් බලද්දිත් මේ සංචාරය ඉතාම වැදගත් සංචාරයක්. DFAT එහෙම නැතිනම් මේ Department of Foreign Affairs and Trade ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළඳ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කරන විදිහට ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මේ වසර 75කට වඩා වැඩි කාලයක් හොඳ රාජතාන්ත්‍රික සබඳතා තිබිලා තිනවා. ඒ පිළිබඳව හොඳ ඉතිහාසයක් තියෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ කටයුතු ආයෝජන අධ්‍යාපන ක්‍රීඩා සහ සංස්කෘතිකමය වශයෙන් විවිධ ක්ෂේත්‍රවල සාකච්ඡා සිදු කරන්න මේ අවස්ථාවක් වෙයි කියලත් අපිට තොරතුරු දැනගන්න ලැබෙනවා. ඒ වගේම මේ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව මේ ඉන්දියානු සාගර කලාපයේ සාමාජිකයන් විදිහට කලාපීය එකමුතුකම සමුද්‍ර ආරක්ෂාව වගේම මේ නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමේ කටයුතුවලදීත් එකට වැඩ කරන බව ඔස්ට්‍රලියාවේ විදේශ කටයුතු සහ වෙළඳ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ හමුවීමේදීත් මෙවැනි කරුණු පිළිබඳව සාකච්ඡා කරයි කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. ඉතින් වැඩි අවධානයක් යොමු වෙයි මේ කරුණු සම්බන්ධයෙන්. ඒ නිසා මේක සාමාන්‍ය රාජතාන්ත්‍රික හමුවීමකට වඩා එහා ගිය වැදගත් සංචාරයක් වෙයි කියලා අපිට හිතන්නට පුළුවන්. ඉතින් නවසීලන්තය සමග අලුත් රාජතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම වගේම ඔස්ට්‍රේලියාව සමග දිගු කාලීනව පවතින මේ රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකා රජය මේ හරහා බලපොරොත්තු වෙනවා කියලා අපි හිතනවා. ඒ වගේම මේ ශ්‍රී ලංකාවේ ඩයස්පෝරා කමියුනිටීස්, ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වෙන, ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන, නවසීලන්තයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමග රජය සබඳතා වැඩි දියුණු කරගන්නත් මේ සංචාරය අවස්ථාවක් කරගනි කියලා අපි හිතනවා. මොකද ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ජීවත් වෙන ජනතාව හමුවෙන්නත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා අපිට දැනගන්නට ලැබෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයටත් මේ වගේ සංචාරවලින් හොඳ අවස්ථා උදා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ඉන්දු පැසිෆික් කලාපයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් එක්ක ශ්‍රී ලංකාව තමන්ගේ සබඳතා ශක්තිමත් කරගනි. ඉතින් අපි බලමු අපි ඉදිරියටත් මේ සම්බන්ධ වාර්තාවන තොරතුරු ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, ඉතින් ඒ කෙටි විශේෂාංගයත් සමගින් අපි දැන් ගීතයකට යොමු වෙනවා. ඉන් අනතුරුව අපි නැවතත් හමු වෙමු.

0: හොඳ ඔබ නැවතත් SBS සිංහල සජීවි වැඩසටහන සමගින්. ඉතින් මේ අපිට වැදගත් වෙන තවත් තොරතුරක් වාර්තා වුණා පසුගිය දිනවල. මේ IS ත්‍රස්තවාදී සංවිධානය ලෙස හැඳින්වුණු මේ IS සංවිධානයට IS ඉස්ලාමික් ස්ටේට් මිලිටන්ට් ගෲප් කියන එකට සම්බන්ධ මේ සංවිධානයට සම්බන්ධ වූ කාන්තාවන් සහ දරුවන් පිරිසක් නැවත ඕස්ට්‍රේලියාව බලා පැමිණෙන්නට කටයුතු කළා. ඉතින් ඔවුන් ඇත්තටම කණ්ඩායම් දෙකක් විදිහට ඔස්ට්‍රේලියාවට පැමිණුණා. පසුගිය දින එකත් මෙල්බර්න් සහ සිඩ්නි නගර වෙත ගුවන් මගින් ඔවුන් පැමිණුණා සරණාගත කඳවුරල ඉඳලා සිරියාවේ. ඉතින් මේ කාන්තාවන් සහ දරුවන්ගෙන් ඇතැම් පිරිසකට චෝදනා එල්ල වුණා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියෙන්. දැන් මේ වගේ පිරිසක් එන එකට ඇත්තටම විරෝධතා එල්ල වෙනවා ඇතැම් පිරිස්වලින්, විශේෂෙන්ම විපක්ෂය මෙය ප්‍රශ්න කරනවා. ඉතින් ඔවුන් කොහොමද මෙහෙම ඔස්ට්‍රේලියාවට නැවත පැමිණින්නේ කියලා. ඉතින් මේ අතර මේ සිදුවීම අතරතුර එක් කාන්තාවකට ඔස්ට්‍රේලියාවට එන ගුවන් ගමනකදී ඇයව නතර කරනවා ඔස්ට්‍රේලියාවට එන ගුවන් යානයට ගොඩ වෙන්නටත් කලින්. ඉතින් මේක උනේ කොහොමද කියලා අපි අද දවසේ තොරතුරු ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉස්ලාමික් ස්ටේට් මිලිටන්ට් ගෲප් එකට සම්බන්ධ බවට සඳහන් වූ එක් කාන්තාවක් ඔස්ට්‍රේලියාවට එන මේ ෆ්ලයිට් එකට නැගීමට උත්සාහ කළත් ඇයව ගුවන් තුඩුපළේදීම නතර කළා. ඉතින් SBS මාධ්‍ය වාර්තාවට අනුව හෝඩන් ඇබි නමු මෙම කාන්තාව සිරියාවේ ඩමස්කස් ගුවන් තුඩුපළේදී ඔස්ට්‍රේලියාවට එන්න උත්සාහ කරලා තිබුණා. නමුත් ඇයව ඔස්ට්‍රේලියාවට ඇතුළු වීම වළක්වන ටෙම්පරරි එක්ස්ක්ලූෂන් ඕඩර් එකක් ඇයට පනවලා තිබුණා. මේ తాවකාලික නියෝගයක් ඇය ඔස්ට්‍රේලියාවට එන එක වළක්වන తాවකාලික නියෝගයක් පනවන්න ඔස්ට්‍රේලියානු රජය කලින් කටයුතු කළා තිබුණා. මේ නිසා ඇයට ෆ්ලයිට් එකට ගුවන් යානයට නැගීමට ඉඩ ලැබිලා නැහැ. ඉතින් ඔස්ට්‍රේලියන් බෝඩර් ෆෝස් කමිෂනර් මේ ඔස්ට්‍රේලියාවේ බෝඩර් ෆෝස් එකේ කොමසාරිස්වරයා ගෑවන් රෙනෝල්ඩ්ස් සෙනත් සභාවට කියලා තිනවා ඇය ගුවන් යානයට උත්සාහ කළත් මේ පද්ධතිය හරහා මේ සිස්ටම් එකෙන් ඇයව වළක්වන්න කටයුතු කළා. මේ සිස්ටම් එක නිවැරදිව ක්‍රියාත්මක වෙච්ච නිසා ඇයට ඒ සඳහා ඉඩ දුන්නේ නැහැ කියලා. ඉතින් මෙතනින් තමයි මේ පුවත ඉතාම රසවත් වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි හිතන්නේ ඔස්ට්‍රේලියාවට එනකොට ඉමිග්‍රේෂන් චෙක් එක සිද්ධ වෙන්නේ ඔස්ට්‍රේලියානු එයාපෝර්ට් එකට ආවට පස්සේ කියලා. ඉතින් මෙවැනි අවස්ථාවල මේ ඔස්ට්‍රේලියාවට එන්න කලින් ඉඳලම මේ පරීක්ෂා කිරීම සිදු වෙනවා. ඉතින් සමහර විට ඔබ ශ්‍රී ලංකාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවට එන්න හදද්දිත් මේ වගේ පරීක්ෂා කිරීම ඇතැම් විට ඔබ දැකලා ඇති. ඔබේ වීසා එක ඇතැම් අවස්ථාවලදී පරීක්ෂා කරනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එතන ඉඳලා ගුවන් යානයට ඔබ ගොඩ වෙන කලින් ඇතැම් විට මේ වීසා එක වුණත් පරීක්ෂා කරන්න පුළුවන්. ඉතින් ඔබ ඕවර්සීස් එයාපෝර්ට් එකක චෙක්ඉන් කවුන්ටර් එකට යන විට එයාලයින් එක ඔබේ පාස්පෝර්ට් එක, වීසා සහ ට්‍රැවල් එලිජිබිලිටි ඩීටේල්ස් මේ සිස්ටම් එක හරහා වෙරිෆයි කිරීමක් කරනවා. ඉතින් මෙය නැවත පරීක්ෂා කිරීමක් සිදු කරනවා. ඉතින් ඒ සිස්ටම් එක ඔස්ට්‍රේලියාස් බෝඩර් ෆෝස් ඔපරේෂන් සෙන්ටර් ඔස්ට්‍රේලියාවේ මේ දේශසීමා ආරක්ෂණ පද්ධතිය හා සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත විරෝධී කණ්ඩායම් මේ ත්‍රස්ත විරෝධී වැළැක්වීමේ කණ්ඩායම් මේක පැහැදිලි කරලා තිබුණා. මේක උනේ කොහොමද කියලා මේ ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන් එකක් ඔවුන් පනවලා තිබුණොත් හෝම අෆෙයර්ස් එකෙන් ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන් එකක් පනවලා තිබුණොත් මේ චෙක්ඉන් ඩෙස්ක් එකට එක දැනගන්න ලැබෙනවා ඩූ නොට් බෝඩ් කියලා රෙස්පොන්ස් එකක් ඔවුන්ට ලැබෙනවා මේ ගුවන් යානයට ඔබ ගොඩ වෙන්න කලින්. ඉතින් ඒ කියන්නේ එයාලයින් එකට ඒ පුද්ගලයා ප්ලේන් එකට නග ගන්න අවසර ලැබෙන්නේ නැහැ මේ වගේ රෙස්පොන්ස් එකක් ඔවුන්ට ආවොත්. ඒ නිසා මේක මේ ඔස්ට්‍රේලියා එයාපෝර්ට් එකේදී නතර කළ සිදුවීමක් නෙමෙයි. ඔස්ට්‍රේලියාවට එන ෆ්ලයිට් එකට නගින්න කලින්ම පිටරට ගුවන් තොටුපළේදීම නතර කරලා තියෙනවා. ඉතින් මේ අතර මේ IS සංවිධානයට සම්බන්ධයි කියන පවුල් කිහිපයක්ම පසුගිය අඟහරුවාද රාත්‍රියේදී සිඩ්නි සහ මෙල්බර්න් ගුවන් තොටුපළවලට පැමිණ තිබෙනවා. ඉතින් එම කණ්ඩායමට මේ වසර ගණනාවක් තිස්සේ සිරියාවේ සරණගත කඳවුරක සිටි කාන්තාවන් සහ දරුවන් ඇතුළත් බව තමයි SBS මාධ්‍ය ඇතුළේ වාර්තා කරන්නේ. ඉතින් මෙතන මේ ජනතාවටත් යම් අවබෝධයක් ජනතාවටත් යම් සැකයක් මතුවෙනවා මේ කාරණය නිසා. මොකද ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ජනතාව විදිහට මේ ජාතික ආරක්ෂාවට මේක කොහොමද බලපාන්නේ කියන එක, ඒ වගේම මේ කමියුනිටි සේෆ්ටි එකට මේක කොහොමද බලපාන්නේ කියන එක. ඉතින් මේ අය ඔස්ට්‍රේලියාවේ සොසයිටි එකට නැවත ඇතුළත් කිරීමේදී කොහොමද මේ මොවුන්ව පරීක්ෂා කිරීම සහ මේ ඔවුන්ගේ හැසිරීම් පිළිබඳව තවදුරටත් අධ්‍යයනයන් සිදුවෙනවද කියලත් ජනතාව ප්‍රශ්න කරනවා. ඉතින් බලධාරීන් නම් පවසන්නේ මේ කණ්ඩායමෙන් තවමත් අත්අඩංගුවට ගැනීම සිදු වෙලා නැහැ. ඉන්වෙස්ටිගේෂන්ස් පරීක්ෂා කිරීම් සොයා බැලීම් නිරන්තරයෙන්ම සිදුවෙනවා කියලා. ඒ වගේම පොලිසිය නිරන්තරයෙන්ම මොවුන් පරීක්ෂා කරනවා. පොලිසියේ පරීක්ෂා කිරීම් යටතේ තමයි මොවුන් සාමාන්‍ය වැසියන් විදිහට ජීවත් වෙන්නේ. ඉතින් විපක්ෂය මේ ගැන රජය විවේචනය කරලා තියෙනවා. ඔස්ට්‍රේලියාව නිකන් වෙල්කම් මැට් එකක් හැම දෙනාටම ඔස්ට්‍රේලියාව පිළිගන්න තත්ත්වයකට ඔස්ට්‍රේලියාව පත් වෙලා තියෙනවා කියලා උන් චෝදනාවක් එල්ල කරනවා. නමුත් රජය සහ මේ නිලධාරීන් පවසන්නේ මේ සිස්ටම් එක නිවැරදිව ක්‍රියාත්මක වුණා. ඉතින් ට්‍රැවල් බෑන් එකක් පනවලා තිබූ මේ කාන්තාව, මේ පුද්ගලයා නිවැරදිව ගුවන් යානයට ගොඩවීමට පෙර සිටම මේ වළක්වන්න මේ හැකියාව ලැබුණා හරි විදිහට ට්‍රැවල් බෑන් එකක් පනවලා තිබුච්ච නිසා. ඉතින් මේ පුවතෙන් අපිට පේන විශේෂ කාරණය තමයි මේ ඔස්ට්‍රේලියාවේ බෝඩර් ප්‍රොටෙක්ෂන් එක කියන්නේ මේ එයාපෝර්ට් එකට ආවට පස්සේ ක්‍රියාත්මක වෙන දෙයක් නෙමෙයි. විදේශ රටක තියෙන ගුවන් තොටුපළකින් වුණත් ඔස්ට්‍රේලියාවට එන ගුවන් යානයකට ගොඩ වෙද්දී එතන ඉඳලම තමයි මේ ඔස්ට්‍රේලියාවේ බෝඩර් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔබ ෆ්ලයිට් එකට බෝඩ් වෙන කලින්ම මේ ඩිජිටල් ලීගල් සහ සිකියුරිටි ප්‍රොසෙස් එකක් ආරම්භ වෙනවා ඔස්ට්‍රේලියාවේ බෝඩර් ෆෝස් එකෙන්. ඉතින් ඒ නිසා ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට වැදගත් දේ තමයි වීසා එකක් තිබුණ පමණින්ම ප්‍රමාණවත් නැහැ. ඉතින් මේ සමහරුන්ට මේ ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන්ස්, ඒ වගේම ලීගල් ඕඩර්ස් වගේ දේවල්, බෝඩර් ක්ලියරන්ස් වගේ දේවල් ඔක්කොම ක්ලියර් වෙන්න ඕනේ කෙනෙක් ඔස්ට්‍රේලියාවට එන්න කලින්. ඉතින් අවසානයේ මේක මේ එක් කාන්තාවකගේ ෆ්ලයිට් එකක් නැතරුණ පුවතක් නෙමෙයි. මේක ඔස්ට්‍රේලියාවට කවුද ඇතුළු වෙන්නේ, කවුද ඔස්ට්‍රේලියාවට ඇතුළු නොවෙන්නේ කියන කාරණය මේ ඔස්ට්‍රේලියාවේ බෝඩර් ෆෝස් එකේ බෝඩර් සිස්ටම් එක වැඩ කරන ආකාරය පිළිබඳව පුවතක්. ඉතින් යම් ආකාරයකට සැනසීමක් තියෙනවා අත්‍තරම ඔස්ට්‍රේලියාවේ ඉන්න ජනතාවට මේ සිස්ටම් එක හරියට ක්‍රියාත්මක වෙනවා කියන එක. නමුත් විපක්ෂය රජයට චෝදනා කරලා තියෙනවා ඔස්ට්‍රේලියාව මේ ජනතාව ඔස්ට්‍රේලියාවට පිළිගැනීම ගැන, මේ කාන්තාවන් සහ දරුවන් ඔස්ට්‍රේලියාවට පිළිගැනීම ගැන. හොඳයි, ඉතින් මේ ප්‍රවෘත්තියේ ඉදිරි වාර්තාවන තොරතුරුත් ඒ අනුව ඉදිරියේදී අපි ඔබ වෙත ගෙනෙන්න සූදානම් ඉන්නවා. හොඳයි, එහෙනම් ඉතින් අපි දැන් කෙටි විරාමයකට යන්නයි සූදානම්. විරාමෙන් අනතුරුව නැවතත් හමු වෙමු.
1: ජාතික වාර්තා චිත්‍රපටවල සිට සම්භාව්‍ය සංස්කෘතික චිත්‍රපට දක්වා ලෝක මට්ටමේ නාට්‍යවල සිට හාස්‍ය සොඳුරුතම තැන් සොයා SBS වයිස්ලෑන්ඩ් රූපවාහිනියේ 31 වෙනි නාලිකාවෙන්. ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලියානුවන්ට කරන ආරාධනය උළුරු ප්‍රකාශය. සිංහල භාෂාවෙන් සවන් දීමට සහ කියවීමට පිවිසෙන්න sbs.com.au/uluru-statement. ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සුවන සම්මානලාභී රූපවාහිනී වාර්තාමය වැඩසටහන ඩේට්ලයින් අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ ඔන් ඩිමාන්ඩ් වෙතින්. ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන්ඩ් නව සංක්‍රමණිකයන්ට නිවාස, සෞඛ්‍ය, රැකියා සහ තවත් බොහෝ දේ පිළිබඳ තොරතුරු සමගින් උදව් කරයි. පිවිසෙන්න sbs.com.au/australiaexplained. විශිෂ්ට ගුරුවරුන් සමවිටම සිසුන් දිරිගැන්වීමේ ක්‍රමසොයමින් සිටියේ ගුරුවරුන් සඳහා විෂයමාලා පෙළගැස්වූ අන්තර්ජාල මාධ්‍ය SBS Learn sbs.com.au/learn වෙත පිවිසෙන්න. සිය ගණනක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකථනයෙන්, ස්මාර්ට් TV මගින්, ටැබ්ලට් එකින් හෝ ලැප්ටොප් පරිගණකයෙන් නොමිලේ නරඹන්න SBS On Demand app download කරගන්න. පුරා විවිධ සංගීත රටාවන්ට නිදහසේ සවන් දෙන්න SBS Chill දැන් SBS Audio app වෙතින්. දේ දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food රූපවාහිනියේ 33 වෙනි නාලිකාවෙන්.
2: ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට ලයික් කරන්න. SBS සිංහල සේවයේ Facebook පිටුනොත්.
1: Insight. අනිකයි කතා නොකරන මාතෘකා විවාද කිරීමට සමත් SBS හි සම්මානලාභී රූපවාහිනී කාලීන වැඩසටහන. SBS රූපවාහිනියෙන් අඟහරුවාදා රාත්‍රී 8:30ට සහ on demand වෙතින්.

0: ඔබ ඔස්ට්‍රලයාඩේ සැමරුමක හෝ පාසලක හෝ එසෙත් නැතිනම් පොදු උත්සවයකදී රතු කළු සහ කහ වර්ණ තියෙන ඇබරිජිනල් ජනතාව නියෝජනය කරන මේ දජය දැකලා ඇති. ඒ ඇබරිජිනල් දජය ඔස්ට්‍රලියාවේ ඇබරිජිනල් ජනතාවගේ අනන්‍යතාවය, ඔවුන්ගේ භූමියට ඇති සම්බන්ධතාවය සහ ඔවුන්ගේ ඉතිහාසය නිරූපණය කරන ප්‍රබල සංකේතයක් වෙලා තියෙනවා. මේක සරල පාට තුනක දජයක් වගේ පෙනුනත් ඒ තුළ තියෙන්නේ ගැඹුරු කතාවක්. ඇබරිජිනල් දජය නිර්මාණය වීම සම්බන්ධව තොරතුරු අද ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා. ඇබරිජිනල් දජය සරල පාට තුනක දජයක් වගේ පෙනුනත් ඒ තුළ තියෙන්නේ ගැඹුරු කතාවක්. මේ දජයේ තියෙන කළු වර්ණයෙන් ඇබරිජිනල් ජනතාව නිරූපණය වෙනවා. රතු වර්ණයෙන් කන්ට්‍රි, ඒ කියන්නේ භූමිය, පස් සහ ඒ භූමියට ඇති ආත්මීය සම්බන්ධතාවය නිරූපණය වෙනවා. මේ දජයේ මැද තිබෙන කහ රවුමින් සූර්යා නිරූපණය වෙනවා. මේ දජය නිර්මාණය කළේ ලුරීජා සහ වොම්බයි කලාකරුවෙක් සහ ක්‍රියාකාරිකයෙක් වූ අංකල් හැරල් තෝමස් විසින් ඒ 1971 වසරේදී. එය පළමු වරට 1971 ජූලි 12 වෙනිදා ඇඩිලේඩ්හි ඉඩම් අයිතිවාසිකම් පිළිබඳ විරෝධතාවයකදී ප්‍රදර්ශනය කර තිබෙනවා. ඉඩම් අයිතිවාසිකම් සහ ස්වයං නිර්ණය පිළිබඳව අයිතිය ඉල්ලා සිටීම සඳහා පැවති විරෝධතාවලදී මෙම දජය එසවීම සිදු වී තිබෙනවා. 1995 වසරේ ජූලි 14 වෙනිදා ඔස්ට්‍රේලියානු රජය ඇබොරිජිනල් දජය ඔස්ට්‍රේලියාවේ නිල දජයක් ලෙස නිල වශයෙන් පිළිගත්තා. ගොමරෝයි කාන්තාවක් සහ නැගියන කලාකාරණියක් වන ජේඩ් බ්‍රෙනන් කියන්නේ මේ දජය දැක්කම ඇයට තමන්ගේ රට, තමන්ගේ ජනතාව සහ ජීවිතයට බලය දෙන සූර්යා මතක් වෙනවා කියලා.
1: Flags, they represent identity. When I see the flag, I see my country, I see my people, and I see the sun, which is the creation. The sun is what brings the people and our land together. And it's something that we carry. Our land is so important to us. It's something that needs to be shown. Having the flag is basically displaying who we are as a nation. It's Aboriginal people.
0: මේ දජය ගැන පැරණි පරම්පරාවට තිබෙන්නේ නම් තරමක් වෙනස් අත්දැකීමක්. වනරුව කාන්තාවක් වන ආන්ටි සූසන් කෙන්ඩල් නිව් සවුත් වේල්ස්හි කොණ්ඩබොලින් කියන ප්‍රාදේශීය නගරේ 1960 සිට 1970 දශකවල ජීවත් වුණා. රූපවාහිනියේ පෙන්නපු විරෝධතාවයකදී ඇය මුල්වරට මේ දජය දැකලා තිනෝ. ඒ දිනවල මාධ්‍යවල ඇබොරිජිනල් ජනතාව පිළිබඳව පෙන්වූ ආකාරය බොහෝ විට ඍණාත්මක ස්වරූපයක් ගත් බව ඇය පවසනවා. නමුත් මේ දජය තමන්ට අලුත් වගේම නැවුම් දර්ශනයක් වුණා කියලා ඇය මතක් කරනවා.
2: I actually saw the flag on telly in a protest. All the TV, the media back in the day was negative. So it was about, you know, these people protesting and here's this flag that to me looked like a German flag, but it wasn't quite a German flag. That was my first experience of seeing an Aboriginal flag.
0: ආන්ටි සූසන් පසුව ගුරුවරියක් වූ විටත් ඇබරිජිනල් අධ්‍යාපනය කියන දේ පාසල් ජීවිතයේ ප්‍රධාන කොටසක් වෙලා තිබුණේ නැහැ. ඇයි කියන්නේ ඒ කාලයේ ඇබරිජිනල් දජය ගැන ඉගෙනීම කියන්නේ ඇබරිජිනල් දජය පාඨ කරන්න, ඒ පාඨ මොනවද, ඒවායේ තේරුම මොකද්ද කියන දේට පමණක් සීමා වූ දෙයක් බවයි.
2: In the beginning of my teaching experience wasn't a subject. It was, by the way,

0: always been around. I think I saw it most in the area I grew up in Matruville, going down to Cajaga. I used to go to this daycare there, and I just remember there used to be this big Korean flag mural, and it was so big, it was overwhelming for my little body.
1: ඇය වැඩිහිටියෙක් බවට පත්වෙද්දී මේ දජය නිරන්තරයෙන් දක්නට ලැබුණු ජීවිතයට සමීප දෙයක් බවට පත්වුණා. විශේෂයෙන්ම හැමෝම එක වගේ නොපෙනෙන සමාජයක තමන්ගේ ජනතාව කවුද, තමන්ට උපකාර කරන අය කවුද කියන හැඟීම මේ දජයෙන් ඇයට ලැබෙන බව ඇය පවසනවා.
2: Seeing the flag on clothing or temporary tattoos at school, we would all trade them in the bathrooms. It's comforting to know who's with you, especially when we all look so different.
1: 1995 වසරේදී ඇබොරිජිනල් දජය නිල ඔස්ට්‍රේලියානු දජයක් බවට පත්වුණාට පසුව ආන්ටි සුසාන් යම් වෙනස්කම් දකින්නට පටන් ගත්තා.
3: When it became official and the flags were flying, you sort of noticed the council has the flag flying, but the school didn't have it flying, or the police did that. You saw it once and you just thought, that's great.
1: කලාතුරකින් දක්නට ලැබෙන සංකේතයක් නොව එදිනෙදා ජීවිතයේදී දක්නට ලැබෙන සාමාන්‍ය දෙයක් බවට මේ දජය පත් වුණා. ආන්ටි සුසාන් කියන්නේ අද මේ දජය දැක්කම ඇයට ආඩම්බරයක් දැනෙනවා කියලා. එය දැන් ඇබොරිජිනල් ජනතාව නියෝජනය කරන නිල පිළිගත් සංකේතයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ ඇබොරිජිනල් දජයේ කතාවේ තවත් සංකීර්ණ කොටසක් තිබුණා. අංකල් හැරල් තෝමස් මේ දජයේ නිර්මාණකරු ලෙස එහි නිර්මාණ අයිතිය තමන් සතු කරගෙන තිබුණා. ඔහු එය භාවිතා කිරීමට අවසර ලබා දුන්නා. ඒ අතර මේ දජය විවිධ වෙළඳ අරමුණු සඳහා භාවිතා කිරීමේ අයිතිය පුද්ගලික සමාගමකට ලබා දී තිබුණා. මේ නිසා සමහර ඇබොරිජිනල් සංවිධාන සහ ප්‍රජාවන්ට තමන්ගේ නිර්මාණ සහ බඩු භාණ්ඩවලට මෙම දජය භාවිතා කරන්න එපා, එහෙම නැතිනම් ඒ සඳහා අවසර ලබා ගැනීමට ගාස්තුවක් ගෙවීමට නීතිමය අවශ්‍යතාවයක් තිබුණා. මේට ප්‍රතිචාරයක් ලෙස ක්ලෝතිං ද ගැප්ස් සංවිධානය මේට විරුද්ධව යම් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළා. මේ ඇබොරිජිනල් දජය පුද්ගලික සමාගමකට හෝ එක් පුද්ගලයෙකුට පමණක් අයිතිවන පුද්ගලික සංකේතයක් නොවිය යුතු බව ඔවුන් පැවසුවා. මෙය සියලුම ඇබොරිජිනල් ජනතාවට නිදහසේ භාවිතා කළ හැකි සංකේතයක් විය යුතු බව ඔවුන් පවසා සිටියා. අවසානයේ 2022 වසරේදී ඔස්ට්‍රේලියානු කොමන්වෙල්ත් රජය අංකල් හැරල් තෝමස්කින් ඇබොරිජිනල් දජය සඳහවන නිල අයිතිය ලබා ගත්තා. මේ නිසා මේ දජය සංකේතයක් ලෙස පොදු ජනතාවට භාවිතා කිරීමට අද වන විට නීතිමය බාධාවක් නැහැ. ඔබ මේ රටේ ජීවත් වනවා නම් ඇබොරිජිනල් සංස්කෘතිය ගැන ඉගෙනීම ඉතාම වැදගත් බව ආන්ටි සූසන් අවසාන වශයෙන් පවසනවා.
3: The Aboriginal flag means something. Everybody now knows what it's about, who it represents. Enjoy and learn the culture, especially the Aboriginal culture, because this is where you're living. Understand it. You don't have to live it. Understand it and be proud. Be proud to hear and proud of your own flag.
1: ඉතින් ඔබ නැවත Aboriginal දජය දකින විට එය පාට තුනක දජයක් විතරක් නෙමෙයි කියලා මතක තබා ගන්න. එය ඔස්ට්‍රේලියාව තවත් ගැඹුරින් තේරුම් ගන්න අපට මඟ පෙන්වන සංකේතයක් බව හොඳින් මතක තබා ගන්න.
4: ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමගින්.
5: ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සවන සම්මානලාභී රූපවාහිනී වාර්තාමය වැඩසටහන ඩේට්ලයින් අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ ඔන් ඩිමාන්ඩ් වෙතින්. ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලියානුවන්ට කරන ආරාධනය උළුරු ප්‍රකාශය. සිංහල භාෂාවෙන් සවන් දීමට සහ කියවීමට පිවිසෙන්න sbs.com.au/uluru-statement. SBS World News ඔස්ට්‍රේලියාවෙන් සහලෝ පුරා ඔබට බලපාන ප්‍රවෘත්ති සෑම දිනකම සවස 5:30ට SBS රූපවාහිනියෙන් සහ SBS on demand වෙතින්. SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයාගන්න පිවිසෙන්න sbs.com.au/guide වෙබ අඩවියට. SBS Audio app ඔබේ දුරකථනයෙන් SBS සිංහල ගුවන්විදුලි වැඩසටහන් සහ පොඩ්කාස්ට් වලට සමන්වීමට ඇති හොඳම ක්‍රමයයි. SBS Audio app නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පිවිසෙන්න App Store හෝ Google Play වෙත.

0: අය බුවන් වෙසක් උත්සවයත් ළඟහන්දා ගරුතර භික්‍ෂුන් වහන්සේ දෙනමක් සම්බන්ධ ප්‍රවාදයක් මතක් කරන්න අද අදහස් කළා. ඊට කලින් පැහැදිලි කිරීමක් කරන්න හිතුණා. මේ මහසිට පෝය දෙකයි. එතකොට සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ මොන පෝය දවසේද? සමහරු එහෙම අහනවා. ඔය ප්‍රශ්නේ එන්නේ ඉංගිරිසි කැලැන්ඩරය හන්දා. දැනුම් තේරුම් ඇති ඇත්තෝ කියන විදිහට ඉස්සර කාලේ මාසයක් ගණනය කරලා තියෙන්නේ පෝයෙන් පෝයට. එතකොට මාසයකට දින 28යි. ඇයි? පුරහඳ අහසේ දිස්වෙන්නේ දවස් 28කට වරයිනේ. ඔය දින 28 මනුස්ස ජීවිතයක බැඳුණු බොහෝම වැදගත් සිදුවීම් රාශියක් තියෙනවා. ඒවා හොයා බැලුවම ඇත්ත නැත්ත වටහා ගන්න පුළුවන්. අපි දැන් කතාවට එමු. වීදාගම මෛත්‍රිය නායක හාමුදුරුවෝ දක්ෂ දැනවගත් මහා බලගත් හිමිනමක්. උන්වහන්සේ වැඩ හිටියේ කෝට්ටේ රාජකාලයේදී. උන්වහන්සේ ළඟ තිබුණා බොහෝම බලගත් තෙලක්. ඒකට කිව්වේ සරස්වතී තෛලය කියලා. මේ තෙල මහා විස්මය උපදවන ඖෂධයක් කියලායි කියන්නේ. අශ්වයෙකුගේ ලෝමයකින් මේ තෙල් බින්දුවක් අරගෙන දිවේ ගාගත්තම ඕනෑම දෙයක් කටපාඩම් හිටිනවලු. වීදාගම නායක හාමුදුරුවෝ කොහේ හරි පළාතකට වඩින්න සූදානම් වෙලා මේ තෙලෙන් බින්දුවක් වළඳනවලු. දවසක් දා මේ ක්‍රියාව දැක්කා අපේ රාහුල හාමුදුරුවෝ. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ වීදාගම නායක හාමුදුරුවන්ගේ ගෝලයා. මතකනේ අර කතාව? කොහි වලයන්ට දැහුවම මේ වලේ නැත්තම් මාළු එහා වලට යනවා කිව්ව දඟකාරයා. ආන් ඒ දඟයා මහානකම ලැබුවට පස්සේ තමයි තොටගමුවේ ශ්‍රී රාහුල නම ලැබුවේ. ඔන්න ඉතින් දවසක් මෛත්‍රී නායක හිමියෝ අර සරස්වතී තෛලයෙන් බින්දුවක් දිවේ තවරගෙන බණ පින්කමකට වැඩියා. නමුත් තෙල් බෝතලයේ පරිස්සමට අරගෙන තියන්න අතපසු වුණා. රාහුල පොඩි හාමුදුරුවෝ මේක දැක්කා. නායක හාමුදුරුවෝ පිටත් වෙනතුරු ඉඳලා තෙල් බෝතලිය අරගෙන කටේ හලාගත්තා. ඒකම උන්වහන්සේ සිහිමුර්ජා වුණා. අශ්වලෝමයකින් බින්දුවක් අරගෙන දිවේ තවරාගත්තම සෑහෙන තෙල් බෝතලේ කටේ තියාගෙන බිව්වම සිහි නැති වෙන එක අහන්න දෙයක් ඈ. දැන් පොඩි හාමුදුරුව සිහිසුන් වෙලා බිම වැතිරිලා. ඕක දැක්කා පන්සලේ හිටිය ගිරාපෝතකයා. ඒකට හොඳට කතා කරන්න පුළුවන්. ගිරව මෛත්‍රී නායක හාමුදුරුව හොයාගෙන පියෑඹුවා. ඉන් පස්සේ නායක හාමුදුරුවන්ට කාරණාව කිව්වා. රාහුල මලා, රාහුල මලා. ඒ ගමන නායක හාමුදුරුව කඩිනමින් ආපහු පන්සලට වැඩියා. සිද්ධිය දුටුවා. කාරණාව හරි. රාහුල හාමුදුරුව බිම වැටිලා. තෙල් බෝතලෙත් ඒ අහලම තියෙනවා. මෛත්‍රී නායක හාමුදුරන්ට සහ සුද්දෙම්ම සිද්ධ වෙලා තියෙන අලකලංචිය වැටහුණා. ඒ ගමන ගමේ දායක කාරකාදීන්ට පණිවිඩේ යවලා බෙහෙත්වරුව සූදානම් කළා. ඒකේ වැඩිමනක් කොටහ දරු පැටව ඉන්න අම්මලාගේ තනකිරි. රාහුල හාමුදුරන්ව බෙහෙත්වරුවේ දමලා වෙදකම් කෙරුණා. රෝගියාට සීය විදින් තියෙන්නේ දවස් ගණනාවකට පස්සේ. පහු කාලෙක රාහුල හාමුදුරන්ට භාෂා හයක් කතා කරන්න තරම් මතක ශක්තිය ඇති වුණාලු. ෂඩ් භාෂා පරමේශ්වර කිව්වේ ඒකනේ. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ බොහෝම ආයු වින්දනය කරමින් වැඩවාසය කරලා භාෂා ශාස්ත්‍රීය සේවාවක් කරලා වීදාගම විහාරයේදී අපවත් වී වදාලා. නමුත් උන්වහන්සේගේ දේහය නරක් වුණේ නැති බවට අදහසක් තියෙනවා. රැවුල් නිය වැවුනලු. ශරීරයේ දිරුවේ නැහැ. ඍතුකීසිකාරයෝ මේ දේහය එවුන්ගේ රටට අරගෙන ගියාය. අදටත් ඒක බොහෝම යහතින් තියෙනවාය කියලා අදහසක් තියෙනවා. ඉතින් අපේ අය මේ විස්ම සිද්ධියට කියන්නේ තෙලේ බලේ කියලා. එහෙමනම් මේ තෙමගුලේ අසිරියෙන් ඔබ සැමගේ සිත් පහන් වේවා. අපි ගිහින් එන්න. මම අශෝක පියරත්න. අපේ වහලේ කතා අවුරුක්.
1: හොඳයි, ඉතින් ඒ විශේෂංගයත් සමගින් අද වැඩසටහනේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් නැවතත් අපි හෙට දිනේදී තමයි හමු වෙන්නේ. ඉතින් අපි ඔබ වෙතගෙන මේ විශේෂාංග වලට නැවතත් ඔබට සවන් දෙන්නට පුළුවන් SBS සිංහල අපගේ Facebook පිටුවට ගියොත්, එමත් නැතිනම් SBS සිංහල අපගේ වෙබ් අඩවිට ගියොත්. අද වැඩසටහන ඔබ වෙතගෙන මම දිනේෂ් ලිනගේ. ඔබට සුබ දවසක්. අයිබෝවන්.